0: අම්මට ඔටේ මටක් කොයිලා උන්නු කාගගේ අන්න අමටේලා ටීවීක්කු ටක්කොයි නේචෝකුත් දෙමටන්න හාකිමින්ට ටොකත්ටක් ටොක් සවීගයාන ටක සනම් මටක් ඉලගේ ලාක්ටවුට් අවටසක් සෝගයා අට නිලාවචෝක නන්න නොවුන්ම පිවලේ පෑනෙක් පටන් සිලලරිගුන්නකොම සිලලරගයාන බලිගට මානිකි වල්ලර්මත් අම්මකටනිට සංනාත් අම්මාලු තලු තුන් ඇසුලාෝමිගිත්සි සමින් ඊලාක්තාන සවීගයාන කොයවුටාන සීවී සිනි පලවේයොක් කියනෙත් තමන සිවල්ලක් පාමකයි සවීගලාවුලුගු ජානිකුසු ගක්තේම තකුවෙලා හකිීක් පල්ලයානය අමටේලා ටීවීකු නේචවකුත් තන්න ලකට උන්න කවක් වෙලා ඔබ්ලාංගොයොක් සානයක්තිකු ඒ කල්ලකති යවා කියලා තේම උබ්ලුමිට් සැප්ටම්බර් 29 ගොටිල්ලිවූ තකත් ටීවිකුවනේචවක් හාකිී යාක්නෑලම තේලා තන්නත් කුවේගියාව කත්තං මයි සුලි හාකින්න ඉන්නුම් නුත්තාව කුවේගියවුමත් මලු තක්කොත් ඉන්නුවත් ඉන්නවනක් සවල ඉන්නවන සයිට් තවටිකු මගත්තා මට සුලි හාකින්නංමිත් ඉනුක් තිටෝන්නකා කවසර බලිගුත්තාව තන්න ඉලිංනුලි කිසිනක් සවයෝ යාගත්තක්වත් ඉන්නයි කබලුනාටුත් කල්ල ජාන යොක්තුන්
1: හාකි ඉනුක් ටිටිම් නව කල්ලගුන්න කලවාාවේ හාකි ඉතු කිසින්නවමන් සෝලු ඔකවසිංහ කියලුක්තා අතවන්නක් මල් වීවී කපලුනාන් තුකිසියය හාකිමි තන්න කොවෙන කොටක්ම කිපින්වය කොටක් මක්ලුනේ කොංයක්ලුවින් තක්කො හාකිට්ටු යමසි තක්තුකානෙක් ගාගන් උටක්කෙන් උනක් සක තක්තොල්ලුනේ නුකෙක්සා තේම කනෝ අසිද්ජින් හොන්නයක් මඟාතා තක්කොව හාකිත්තිීන් කිටුත් කින්නමේත් පිවත් අයුනිි තොක්ටහමේ ඕ කිටු පිවාල්ලක්පත් කිටු අයුලක් පාල්ලක්ටෝ යක්පතාක්වා උකවසකි බ්ලුහිත් කොවයනකත්තක්ට අමාකෙකක්තුන් වක්ලනේ තක්වා එකයොක් තොක්තතින් දෙෙක්වා එක යොක්තුන් ඉතිසිල්ලු නන්න කුවයන හොටවසු
0: ඒ තේමත්තාව තුකි සිටි තිගවාක්ෂ නීලාත් සොලු හාකිමිතවතුු කුමගේ යොක් තවටගතමට හාකිතු ඉන්නක්ට කිසිනි තුන්වානි කන්වීල්ල ඔප්පා සොලු නම් තක්ව නං මිනි කක්තු නම් කන්වීල්ල ඔප්ප තෙමන්න තුකිසිය මකත්තක් පිහිත්තාව
1: නී මලකත්තක් තක්ක කන්නෝ හාකින් නිතුවින්නවිතු සොලු කුංයක්ලුව කිසියනි තක්කව අඟයු කංවාග යොල් ඉසුමටක යොල් කනෝ ආකිකිස නසුන් මඟාතා උජං නගත්තමන් ඉලංගි අසිජ් කෞටිගේ කත්තක්ලුටින් ඉලංගි අකුණේ ආලෝකියෝ කප්සියලු නොකන් හබ්ලුටික් දෙකුණිග තොහා නලයම් මෙන් පිලංගා කත්තමත කනෝලු උන අක්සෝටෝ ලත්තමයි තෝයම් මකිනාවය තක්කුව එනේචෝමි අචිගිච්චම් මකිනාවයම් මෙන් ඉස්ලිබ්වකම්මත සෝලු උඟටක්කුන්න අයොක්තයිත් නාසවටටතුන් දල 130 මිලියන් තක්වා කෙටික් ටිටිත් කීනවලෑන් එකටි ලුක්තාක්ලුගින් 130 මිලියන් උඟටානු අය සෝහලු තේමන ආකික්සි මලං මටලා දෙක්කවා අවලත් සිච්චාන් නක්සයිත් සෝලු සිවුමුවක්සිම නක්සව යුයක්තමට තක්වා කරලයින හරකින් කුට් කියමු ලොක්ට සාලක් සලොමට අජුන් යක්ලු ටිත්තව දෙක්කව පිසිමයියන්ගෙන් නාකිච්චිගෙන් සෝහලෝ නාමච්චයක්තමේ අතුලොමට
0: තේමෙන්න්නත් කෙනෙච්චෑ කකත්තක්තිව කිටුත් හාකිකතය හිච්චාකුන්නක යමඟාතාත් තන්න සොලු ෆර්ස් ලයින් යොක් ලුනී ටිෆන්ස් ලුනීත් කනොක් dressing room it kallat tiu yok temen na tu yak tu
1: iya temen na illat tak tu tak koi legi ne kowe suk pata kowe suk atigik pata pivallak si manak jom makialusun. Ilang ito sa mga blog ila kalle maklum nga kwa giyong ito sa ulo ato kaya ako Ottawa Senators din na captain gilok tanga Ottawa kwa si kun nga kami ko ang ayumin ko katakata ka umangman Ottawa ayong naksalo na yakto yalaw along matikisani kwa si kun nga nulo si mo kandang na yulong mat tema ako yulok to Florida mo ang ayon ang lakti tawala po tako ato ka senators good magkungnak sa na yung ito ni tigok sa inga
0: ni tema tam na tao coach mo yok ano pidyo tao katakibat ninay chao mit solo tako at coach chayik pata solo sibong mo naglutit salak sang ikalawakutit tam na utu tigilugut 2026-2027
1: Tano ka sa kasakto ni Montreal me. Tano coach niya. NHL me coach lock si Mangitlun eh. Kasi nang nang may ni coach si Mablo ni Mitchell Hockey. Kasi NHL me hockey ni Mangalong mo yung mini. Tema so lo magkuktukulong ni Montreal hockey takang magkulang ako katong mo. So lo nutahan me tema na coach kaklun eh. Makukataw yung yak to mi coaching to mo. Pivan na ko to.
0: Itaw to klugutan na coach mo yok. Uwi ay sokat taktok. Takwad. Salak sa lirahan mo lunit. Ikayong nilo kat taktok. Itaw to klugit TV ko. Temin na it. May latan na coach mo yok. Munchi akun no.
1: Itaw na ayong itok. Chuak to tautok tolok sa mga mamakuk dilu. Uto kasi yung naklo ni NHL mga loks yung mga. So lumag ko, tawag-tawag-tawag ang matayong itok yung mga loks. Sidney Crosby, tako na, magkanagkulok yun. Magkuktilog, ikaw yung may yawahan ng klutik. Tahan na li tayo man nila yung mga. Mikilwa klo ni. Akso ko yung naklo ni. So lo, pinjangin na kaptoblo ni tayo ko nga. Tampa Bay ko nakitili loks yung mga yung ilang katawal klo ni. Salak sa katalag lo ni. So, teman na ito ni, coaches ka lo ni, takwa, katikting ito ko si anak sa katang mo.
0: De, hila takwa ila, ujang nakatapa, takwa coach ng buong naktut, Rod Brindamore, then manchia mito coach mo yok, Wayne Gretzky coach ni lo, lawak sa mga luwang mataw, ayong nila, ngablo ni, hakin ng mikisene, tana, coach mo blue ni amat kritik ti blue ni asyang uwa.
1: I asyang uyo galo kasi anik to tako nang minakak tu tako nga. Akso ila tu kasi ang angat ta pibala ko ti mga alam man. Ayong ilang ang galo ang luti di kayo tok tao ni kuwit. Sibu mo ang na ayaw kami. Deman na deman ko English ki deman na ilaw ko. Ang katik iyaw ka ni unang ilo ni.
0: Tap na tao Patrick Waugh deman na ito yak pa.
1: Deman na ito tao. Yeah. Ayong itong goalie niya, ayong ilang ako kataw si Mangon.
0: Hakin nang ikaw yung mga.
1: Yeah.
0: So na ba? Tam na tao ka ako, tekingo ka sa tungat na Mike Babcock. Oilers ko na coach mo niya elektok. So lo, na magigaw ng isunasingin no kisianit. Tam na coach ni nga. So lo, sang niyong matitiwa ko yung bumunod. Imin na ilawa kang natiti. Timin na katak pa kulo wa kanu nalagi akap pa solo tak semingat Mick David mi
1: ingu galo kasi ani tanam kritik tingin ila katagutu ila kasi maya kritik tingin ta kaluti langin ni kamanas lo alam man tamak pa kaluti ala kanu kaya ikayok pala kalo kaluti kasi na ano ko tawat tama ta coach dia valo galo kisi ane McDavid ku taku admit no los ku kaptali ga khatla holo mata ma ku taklu di te ku ablok si mangi mata kaptang nang mo te ma atiyong iti me coach ta ko malilo putan na Canada ma coach ni kublo ni team Canada ta ma ku utok matali solo utok taong man te ma kawin kawin nak sinak po bivalo ko taong mga
0: e tan may lahat di kong napit man siya Toronto mo kakin na ta tan na ta kawso iwa si commissioner yo akunik commissioner mat tan na lut pilirit siya tuya pa inechaw mit solo kakawabi solo 138 million mo kang yakang ni mata so lo baseball ututi lo kanu me ak tu yang mat so lo akilak tu iguti salak sa mano mata temen na itu yak pa ila kanu kamat yak tu yak
1: ni sibol lak mit kapsil la tao mga takwa NHO mit kung ataw china yung mga takaw yung malatang ito nga tayo na kaw sa katuin na kaw yak nasa uti tamanga me anaw laga nang mili kaw sa kasakta isamaksong mata kasi ani tanuk yung uyong anaw lagang ni pianik pan nukang naligayo alang mata tayo chumi nga nang minili tayo man na piyaman yung yung mata daw isulib ya kalor di kino ya tokto yung nato so kaw sa kasakta buti na NHO ang ayok ka nga American ngublon eh Ami siya lang na magayong ito. Kasi yan eh, tako nang may nakaktiw yun, ilang inukilya lang matan. So, Chicago, Boston Bruins. Ukwas, tako ako binili, NHL mo lang kasi may utay siya man eh. Detroit, Montreal, Toronto, Chicago, Boston, New York. Nukilya lang matan. Takwa ilaw le sang ni ku ni pekak tu lo kisi na takwa nukili alung mat kisi ani asidjak pala ako yalak tu then nang ayok ka kayo lok tu nang minakak tu nun Chicago mi utok ko lok tu sab ku ini alang mat Washington Capitol may nang binil ikisi vota kayo lok lo ni then na kakitaw yang ni tamak kuninga kau yung matiyam mo rin, kina ka lang, hindi ko alugin mo. Doon siyang naksinak to. Asi diyak pa lang lang
0: nang. Ni, tam nalikaram ako ni CBC, hakin na in Canada, at talawa lo amata, ako ni Mario Yok. Tam nalikan nyo si magilaw piyo, CBC kut sa kwi, tuya ka di wulong ni, ano sign, ngiti na kiti, ako ni nga Rogers kundi.
1: Pirtaw yu yung mata. Tahan na hakin ay ding Canada CBC good. Aka kang nima tatu sa bluhit na makuninga tax no. Nakilay katakap di CBC. 75 years kay iso a big chual latta lang mat. Utakin yung katalo ni Saturday hakin ay ding Canada. Tako nang minakakto sportsnet na makuakitik tunutuha ngayon. Di ko si Valdea ko yan ng mata. Tamag ko ni nga, nakakin ito yun ng ito mo. Anawalig ako ng mo. Aksa ko ng mo. Dahil mo napivaldea ng inaklutik. CBC, CFL, haki, tamag ko ni nga lukta. Pekatalok dito ko, inutuin na ako nun. Akikangit na ni, kiping mo yan ako tolong man. Manapik daw kalagto yan man. Ujang nak tu mengelu ama kini nak letak ni, kisah nak elok tuh itu dah, tahu tu maju tu pekat tu ni, mungkin tu mana lu nalu nak lu ni, nak letak, dah nampi ni yang mengap tu.
0: So lu ilah kau ikat, akil lu niu yang ni elok top tak kau lu kagitau ye, atau lu kisah ni ilan niku ni elamat, kisah ni tak kau tau. Utuliu tata gatau tua katam kisah ni kakek tau yang bodang ni mat tau tua awak ni dem na ujang nang na to
1: himak te man na lu ujang nak si bluni yang ni kat to tama me hak ile kat jang man chi hang u ga ma yang na ga Pittsburgh u bluni yang ne la ga ado wang bluni ila ni ku tv ku man chi ato tuk lu gitan na yang ni ka atuni ika yo tok ta men ta ga kat ta to kalu te la Teman na ublong ite man na imatela kasi di pala ni ano
0: tam na kuwe na pat na solo kuwe na mat yung need so na ikayok tok tu ubadung need ubang ay tati giyaw yok na na solo o kalengwa ano ni minay lewak ka pa taman siya tu ututilu tam na kuwe na pat iglumi iluani
1: imma kaya lang kasi ane sa alak sa lingang manipay na sukat tak tu ni kena glibli
0: kulun ni munjia ketika de kargui kunut salo pada kargui lingnut takua loa ngilung aman na yok temin ni kata ma tam na kuwe na to
1: kena ngatak ya ila temen na keeping we ya hotong mama kuwe na kulune ha kin nila isima mudlu pivalo timma ila Piu yung man. So, ilalata.
0: Ilalata amna tu sakwigi sakta wud. Tamna Johnny kusuga kaya mana aku sila. Tamna wigo kang mat. Thursday olikpat. Tu sakya awa maapti gwila. Unikat liu takwat haki palle yut. Haki palle na amatela unnug. Tu sakya awa maapti gwila.